0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරගන්න.

ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.
1: නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
3: සුදුල ගුවන් විදුලියේ

උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk.

0: අතු පිදීමේ ආනිසංස හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස. ඔබට දැන් මතක් වෙනවා ඇති මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි අවබෝධ කරගන්න, ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තේකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තේකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග දේශ මෝහ මාන මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනා වේවි ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසේ. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම් එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානි සංසමිලිසින් ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගෝ.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අපේ ජීවිතයට අපි එකතු කරගත යුතු අංගයන් පිළිබඳව. ඒවගේ මේ දේශනාව කොහොමද අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපගන්න. මං හිතන්නේ ඔබ හැමෝටම කරණීය මෙත්ත සූත්‍රය බොහෝ වෙලාවට මේ බෞද්ධ නාමයෙන් ඉන්න ඔබ හැමෝම සමහර වෙලාවට බෞද්ධ නොවුනත් මේ දේශනාව අහලා ඇති. බෞද්ධයන්ට නම් බොහෝ පිරිසකට කරණීය මෙත්ත සූත්‍රය සමහරුන්ට කටපාඩම්. හැබැයි ඒ කටපාඩම් බෞද්ධ පිරිස ගත්තත් සමහරු උදේ හවස කරණීය මෙත්ත සූත්‍රය බුදුන් ඇඳලා කියනවා. හැබැයි මේ දේශනාවේ තියෙන්නේ මෛත්‍රී භාවනාව, මේ මෛත්‍රිය වඩන හැටි තියෙන්නේ කියලා දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනෙක් පිරිත් දැනගත්තට, පිරිත් කටපාඩම් වුණාට, පුංචි කාලේ ඉඳන් එක්ක ඉස්කෝලේ ආච්චිලා සීයලා ගෙවල්වල බුදුන් අඳිනකොට, ගෙදර බුදුන් අඳිනකොට, පන්සලේ පිරිත් හඬ ඇහෙනකොට මේවා මතක හිටියට මේ අර්ථ ගැන දැනුවත් භාවයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ දේශනා කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ, මේ දේශනාවෙන් කොහොමද අපි අපේ ජීවිතය ආලෝකමත් කරගන්නේ, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවේ අර්ථය කොහොමද අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ, ඒකයි අපිට වැදගත්ම කාරණේ. පින්වතුනි, කරණීය මෙත්ත සූත්‍රය මේක නිධාන කතාව ඔබ බොහෝ පිරිසක් අහලා දන්නව ඇති. නමුත් අපි සරලව සාරාංශයක් හැටියට කෙටියෙන් සිහිපත් කරගමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා 500 නම බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන හිමාල මහ වනාන්තරය ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා වස් සමාදන් වෙලා භාවනා කරන්න හිතාගෙන. මේ අය කල්පනා කරේ මේ 500 නම වස් කාලේ අපි මේ හිමාල වනයේ ආශ්‍රිතව මේ භූමියේ විවේකයෙන් බණ භාවනා කරගෙන අපි වස් කාලේ ගත කරනවා කියලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන 500 නමක් කැලේට ගියා. උන්වහන්සේලා ගිහිල්ලා වස් සමාදන් වෙන්න අවශ්‍ය වෙන විදිහට සුදුසු භූමියක් සකස් කරගෙන, ගල්ලෙන් හරි සුද්ධ කරගෙන උන්වහන්සේලා හදාගත්තා. මම මේ හරියේ, මම මෙන්න මේ ගල්ලෙනේ, මම මට මෙතන හොඳයි, මම මෙතන භාවනා කරනවා, මම මෙතන වස් සමාදන් වෙනවා. එතකොට මේ විදිහට ස්වාමීන් වහන්සේලා මේ කැලේ තමන්ට සුදුසු භූමියක් වැඩ ඉන්න මේ වස් කාලේ සූදානම් කරගත්තා. හැබැයි උන්වහන්සේලා දැන් වස් කාලේ ආවා, වස් එළඹුණා, වස් සමාදන් වුණා. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්තයි. උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලාගේ සීලවන්තකමත්, උන්වහන්සේලාගේ මේ භාවනාව, උන්වහන්සේලාගේ තියෙන ගුණධර්ම නිසා මේ වනාන්තරයට අධිග්‍රෝහිත අමනුෂ්‍යෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා, දෙවිවරු අතර වුණා සම්මාදිට්ඨික වගේ මිත්‍යා දෘෂ්ටික පිරිස ඉන්නවා, මේ පොළොව ආශ්‍රිත ඉන්න උක්ෂ දේවතාවරු, පර්වත සීමස්තක, මේ ගස් විමාන කරගත්ත, මහ වනේ විමාන කරගත්ත දෙවි දේවතාවරු වගේම අමනුෂ්‍යෝ යක්ෂයෝත් ඉන්නවා. එතකොට මේ අයට හරි කරදරයක් මේ ස්වාමීන් වහන්සේලා මේ කැලේට ඇවිල්ලා උන්වහන්සේලා මේ ගස් යට භාවනා කරනවා, විවේකයෙන් වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේලාගේ තියෙන සීලමේ තේජස නිසා, උන්වහන්සේලාගේ තියෙන මේ ගුණධර්ම නිසා අර ගස් උඩ විමාන මවාගෙන ඉන්න මේ අමනුෂ්‍යයන්ට, උක්ෂ දේවතාවරුන්ට, උන්වහන්සේලාට ඉහළ අහසේ ඊට ඉහළින් ඒ ගස් ඉහළින් ඉන්න බෑ. එතකොට මේ අයට කරදරයක්. මේ අය කල්පනා කර, අපි මේ නිදහසේ මේ කැලේ අපිට ඕන විදිහට අපි හිටියේ, මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ අපේ කැලේට, දැන් අපිට මේ කරදරයක්. උන්වහන්සේලා කොහොම හරි මෙතනින් එලෝ ගන්න ඕනේ කියලා මේ අය කල්පනා කරා. එහෙම කල්පනා කරලා මේ අය මොකද කරේ? මේ පිරිස මේ මහ වනාන්තරේ මහා බියජනක හඬවල් ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා බය කරලා මෙතනින් එලවන්න උත්සාහ කරා. දැන් ඔබ හිතන්න, මේ ওই කතාව නිකන් සාමාන්‍ය මිනිස්සුන්ට ගලපලා බලන්න. ඔබ හිතන්න සමහර වෙලාවට සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා පිරිසක් කොහේ හරි තැනකට ගිහිල්ලා සුදුසු තැනක ආරණ්‍යයක් හදාගන්න කියලා හිතාගෙන යනවා. අද ලංකාවේ වුණත් මේ බෞද්ධ රටේ වුණත් ඕක තමයි තත්ත්වේ. එතකොට අමනුෂ්‍යයන් යක්ෂයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ බෞද්ධ නමින් ඉන්න බණහන නාමික බෞද්ධය වුණත් සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා කොහේ හරි තැනක් විවේකයෙන් වැඩ ඉන්න කුටියක් හදාගෙන කැලේක වෙන්න පුළුවන්. කොහේ හරි ආරණ්‍යයක් හරි හදාගෙන ස්වාමින් වහන්සේලා පිරිසක් එතන වැඩ ඉන්නකොට ඔන්න මිනිස්සු සමහරු කල්පනා කරනවා මේ හාමුදුරුවෝ ඇවිල්ලා දැන් අපිට කරදරේ. දැන් මෙතන පන්සලක් හදයිවික්කු මෙතන ආරණ්‍යයක් හදාගනි. මේ කැලේ දැන් අපිට ගහක්වත් කපා ගන්න බැරි වෙනවා. අපි නිදහසේ මේ කැලේ ඇතුලේ දැන් ওই කැලේ නොඑක් ජාවාරම් කරපු ගස් කපපු සමහරලාට කැලෑවල කසීපු පෙරපු මේ වගේ නොඑක් දුරාචාරය එදෙච්ච මිනිස්සු සමහරලාවට අර හාමුදුරුන්ව කැලෙන් එලෝ ගන්න නොඑක් උපක්‍රම අපි දන්නවා. සමහර ආරණ්‍යවල අනේ අහිංසක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා කැලේ කුටිවල ඉන්නකොට එක්ක කැලේ ගිහිල්ලා ගල් ගහනවා. එක්ක උන්වහන්සේලාගේ අර කැලේ කුටිවලට ගිනි තියපු මිනිස්සු ඉන්නවා. එක්ක සමහරලාවට මොනවා හරි වනජීවීයකට කියලා ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මොන විදියට හරි අනේ අර කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා කැලෙන් පන්නන්න එතනින් ඒ ගමෙන් පන්නලා දාන්න උපක්‍රම යොදන මේ බෞද්ධ නාමයෙන් ඉන්න බෞද්ධයොත් ඉන්නවා. එතකොට එහෙමනම් අපිට ඒ කාලෙ මේ කැලේ හිටපු අමනුෂ්‍යය ගැන අහන්න දෙයක් නැහැ. එතකොට අර 500ක් ස්වාමීන් වහන්සේලාට දැන් මේ අමනුෂ්‍යය මොකද කරේ? උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕන කියලා මහා භයානක හඬ ඇති කරනවා. උන්වහන්සේලාට බියජනක විදිහට නොයේක් විකෘති රූප ඡායාවල් නිකන් හොල්මන් වගේ භයානක දේවල් උන්වහන්සේලා මේ රහත් වෙලා හිටියේ නෑනේ. උන්වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් නෙමෙයි, තාම මේ භාවනා කරන්න පැවිදි වෙලා වීරිය වඩන පිරිසක්. ඉතින් උන්වහන්සේලා බය වුණත් හැතිගත්තා. සමහරු කල්පනා කරන්නේ අපි මේ වස්සමාදන් වෙන මේ කැලේකට ඇවිල්ලා අපිට වෙච්ච දේ අපි ආපහු යන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ උන්වහන්සේට කියලා අපි වෙන තැනක වස්සමාදන් වෙමු. දැන් සමහර ලාවට පෙර වස්සමාදන් වෙන්න ඒ තැන සුදුසු නැත්නම් පසුවස් හරි ඊළඟ තැන සමාදන් වෙමු කියලා මෙතනින් ගියා. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේ විනේ දේශනා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට සමහර වෙලාවට උන්වහන්සේලා වස් සමාදන් වෙනවා. මට මෙතන හොඳයි, මට මේ භූමිය හොඳයි කියලා. හැබැයි ඒ සමාදන් වෙච්ච තැන උන්වහන්සේලාට අනතුරු සහිත තැනක් නා. උන්වහන්සේලාගේ සීලයට, ධර්මාවබෝධයට, උන්වහන්සේලාගේ ගුණධර්ම පුරා ගන්න, ඊළඟට උන්වහන්සේලාගේ ජීවිතයට යම් අනතුරක් ඇති වෙන තැනක් නම් ඉක්මනට එතනින් යන්න කියනවා. මේ මට වස් කැඩෙනව නේද, මගේ වස් ශික්ෂාපද ඒව ගැන හිතන්න නැතුව යන්න කියනවා. මොකද ජීවිතය බේරගන්න එකේ සියල්ලට වඩා සමහරලාවට යම් ගල්ලෙනක වැඩ ඉන්නකොට මහා දරුණු අමනුෂ්‍යෙක් ඉන්න ගල්ලෙන ටික දවසක් ඉන්නකොට උන්වහන්සේට අර කුටියේ ඉන්නකොට තේරෙනවා මේ යක්ෂයෙක් ඇවිල්ලා කරදර කරනවා. උන්වහන්සේලාට නොයි කිරිහැර කරනවා. ඉක්මනට එතන අතහැරලා යන්න කියනවා. ඉතින් මේ 500ක් භික්ෂුන් වහන්සේලා මෙතනින් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝම සද්ධාවෙන් අපි මේ වස් කාලය තුල මහ වනාන්තරයේ හුදකලා වන භාවනා කරගෙන වීරිය වඩන්න හිතාගෙන කැලේට ගියේ. හැබැයි අපි සුදුසු භූමියක් සකස් කරගෙන අපි වස් සමාදන් වෙලා අපි ඒ කැලේ වැඩ ඉන්නකොට මහා භයානක ශබ්ද ඇති වෙනවා. මුල් දවස්වලට වඩා දැන් හරියට කරදරයි. භයානක ඡායාවල් පේනවා. නොයි බියජනක හඬවල් ඇති වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අපි ඒ නිසා පහව ආවා කීවා. අපිට එතන අනතුරක් කියලා තැනුණා කීවා. මහා කාරුණික

යහපතක් ඇති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂූන් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ දේශනාව හොඳට මතක තියාගන්න. මේ දේශනාව ධාරණය කරගන්න, කටපාඩම් කරගන්න. ඔබලා ආයෙමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව හඬ නගා අර මහ වනාන්තරයට ඇහෙන්න සජ්ජහායනා කරන්න. සජ්ජහායනා කරනවා කියන්නේ අපි පිරිත් කියන්නේ. අපි හඬ නගා පිරිත් කියනා වගේ මේ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජහායනා කරන්න. පිරිතක් වගේ සජ්ජහායනා කරන්න. උදේ, දවල්, හවස දවසට දෙතුන් වතාවක් හරි සජ්ජහායනා කරන මහ වනාන්තරයට ඇහෙන විදිහට පිරිසත් එක්ක සජ්ජහායනා කරන්න. මේ දේශනාවෙම අර්ථ විමසමින් මේ වස් කාලේ භාවනා වඩන්න. එතකොට ඒක භාවනා කමඨහනක් හැටියට, නිවන් අවබෝධයේ පිණිස උපකාර වෙන මාර්ගයක් හැටියට මේ 500ක් භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ භාවනා පැත්තට පෙන්නුවා වගේමයි, අනිත් පැත්තෙන් ඒක පිරිතක් හැටියට සජ්ජහායනා කිරීම තුළ අර මහ වනාන්තරයේ ඉන්න අමනුෂ්‍යයන්, යක්ෂයන්, උක්ෂ දේවතාවරු මේ කරදර හිරිහැර කරපු පිරිස, ඒ අයටත් මේ දේශනාව ඇහෙනකොට ඒ අයගේ සිත්වල මෛත්‍රිය උපදිනවා. අර කරදර කරන්න, හිරිහැර කරන්න හිතපු අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇති වෙනවා. මොකද කරණීය මෙත්ත සූත්‍රේ පුරාම තියෙන මෛත්‍රිය වඩන හැටි, මෛත්‍රී භාවනාව. එදකොට උන්වහන්සේලා 500 නමම අර මහා වනාන්තරයේ මෛත්‍රිය පතුරවනකොට, මෛත්‍රිය මහා හණින් සජ්ජහායනා කරනකොට ඒ අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි උපදිනවා. අනේ අපි මේ කරදර කරේ, අපි හිරිහැර කරේ, අපි මේ කැලෙන් පන්න ගන්න කියලා උත්සාහ කරේ, මේ වගේ ගුණහපස් සිතුවිලි ඇති ස්වාමින් වහන්සේලා පිරිසක් නේද? අපි උන්වහන්සේලාට උපකාර කරමු, අපි උන්වහන්සේලාට මේ කාලේ හිරිහැර නොකර ඉමු කියලා ඒ අයගේ සිතුවිලි වෙනස් වෙලා මෛත්‍රී සහගතව ඒ අය ගුණධර්ම වලින් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කාරණේ දැකලා කරණීය මෙත්ත සූත්‍රය කියලා දුන්නා. මේ භික්ෂූන් වහන්සේලා 500 නම ආයෙමත් අර කලින් හිටපු අර කැලේටම, ඒ හිමාල වනාන්තරයේ ආශ්‍රිත එතනටම වැඩියා. වැඩම කරලා දැන් වෙනද වගේ නෙමෙයි මේ පිරිසම මේ කරණීය මෙත්ත සූත්‍රය හඬ නගා බොහොම මිහිරට මේ මහ වනාන්තරයට මැහෙන්න සජ්ජහායනා කරනවා. ඊළඟට උන්වහන්සේලා ඒ දේශනාවෙම අර්ථ විමසමින් භාවනා වඩනවා, මෛත්‍රිය පතුරවනවා. භාවනාවක් හැටියට මෛත්‍රිය වඩන සතර ඉරියව්වෙම තිත්තං චරන් නිසින්නවා සයානවා, ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, නිදාගන්න ගියහම මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රියම වඩනවා. ඊළඟට දවල් වරුවේ, හවස් වරුවේ විවේකයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා මේ කරණීය මෙත්ත සූත්‍රෙම හඬ නගා වහ වනාන්තරයට මැහෙන්න ආයම සජ්ජහායනා කරනවා. නිදාගන්නෙත් මෙත් වඩලා. දින කීපයක් යනකොට අර අමනුෂ්‍යෝ, යක්ෂයෝ, මේ කැලේ හිටපු මේ නොපෙනෙන බලවේග සියලු දෙනාගේම හිත්වල මෛත්‍රී සිතුවිලි ඉපදුනා. මේ ස්වාමීන් වහන්සේලා ගැනත් මෛත්‍රී සිත් ඒ අයගේ හිත්වලත් ඇති වුණා. අර කරදර බාධා අවහිර කරලා මෙතනින් එලවන්න ඕනේ, පන්න ගන්න ඕනේ කියලා හිතපු අය මේ ස්වාමීන් වහන්සේලාට හිරිහැර නොකර හිටියා. සමහර උපකාර කරන්න පටන් ගත්තා. උන්වහන්සේලාට ආශිර්වාදයක් වෙන විදිහට ඔවුනුත් ඒ මහ වනාන්තරය තුල හැසිරුණා. මේ වස් කාලේ අවසන් වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා මේ භාවනාවෙන්ම හිත දියුණු කරගෙන, ධ්‍යාන වඩාගෙන, විදර්ශනාවටත් යොමු වෙලා ධර්මාවබෝධයක් ලැබුවා. අන්නේ වැනි උතුම්ම දේශනාවක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. එතකොට පින්වතුනි, මේ දේශනාව අපිට එක පැත්තකින් ආශිර්වාදයක් හැටියට, අපේ ජීවිතයට ආරක්ෂාවක් හැටියට, ආරක්ෂිත දේශනාවක් හැටියට යොදා ගන්නත් පුළුවන්. ඊළඟට අපිට ධර්මාවබෝධයට පිණිස භාවනා මාර්ගයක් හැටියට හිත වඩන, සමාධිය දියුණු කරලා ධ්‍යාන උපදවාගෙන, මොකද මෛත්‍රියෙන් තුන්වෙනි ධ්‍යානය දක්වා වඩන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ මෛත්‍රියත් එක්කම බැඳිලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනම මෛත්‍රිය වඩනකොට ඒවත් ඒහා

0: සමගාමීව වැඩෙනවා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනෙන්ම තුන්වෙනි ධ්‍යානය දක්වා උපදව ගන්න පුළුවන්. උපේක්ඛා භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කර ගන්න පුළුවන්. ඊළඟට ඒ තුළම විදර්ශනාවට යොමු වෙලා ධර්මාවබෝධයට හිත වඩන්නත් පුළුවන්. මේ කරණීයමිත සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා, ආපහු යලි මෞකුසකට නොයන විදිහට. මෞකුසකට ආයෙමත් එන්නේ නැහැ කියන්නේ න ආගාමි අනාගාමි, ආයෙමත් එන්නේ නැහැ මේ කාම ලෝකෙට. කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යුක්තව මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මිදිලා යන ආකාරයේ අවසානයට විස්තර වෙනවා. එහෙමනම් ධර්මාවබෝධය දක්වාම වඩන්න පුළුවන් භාවනාවක් හැටියට මේ කරණීයමිත සූත්‍රය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පින්වතුනි, අපි බලමු මේ කරණීයමිත සූත්‍ර දේශනාවේ සඳහන් වෙන බොහොම වැදගත් මුලම සඳහන් වෙන ධර්මාවබෝධයේ පිණිස ශ්‍රාවකෙක් ඇති කරගත යුතු අංග කීපයක් තියෙනවා. අපි මේ අංග කීපේ මේ දේශනාව ඇසුරෙන් අපි විමසලා තේරුම් ගන්න උත්සාහයක් ගමු. කරණීයමිත සූත්‍රයේ සඳහන් මේ අංග කීපේ ඒ තමයි ඔබ කාටත් මේ දේශනාව කටපාඩම් ඇති. අපි ගාථාවෙන් ගාථාව තේරුම් ගමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. මේ පළවෙනි ගාථාව. එතකොට මේ ගාථාවේ මම ඔබට සඳහන් කරන්නේ මේ ගාථාවේ අර්ථයත් එක්ක අපි කොහොමද මේ ගාථාවෙන් අපේ ජීවිතයට මේ කරුණු ගලපගන්නේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච. සන්තං පද සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කරණීය මත්ත කුසලේන අත්ත කුසල මේ කුසල ධර්මයන් වඩලා සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මෙන්න මේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන කියන. ඒ තමයි සක්කෝ, අන්න පළවෙනිම ගුණධර්මය. සක්කෝ දක්ෂයෙක් බවට පත්වෙන. ඔබේ ජීවිතය තුළ ඔබ බොහොම දක්ෂ කෙනෙක් බවට පත්වෙන. මේ ධර්මාවබෝධය කරා යන්නේ දක්ෂ කෙනා. පිංගතුනේ ලොකු දක්ෂතාවයක් තියෙන ඕන ධර්මය අවබෝධ කරන්න. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුරජාණන් වහන්සේ පින මේ ධර්මයේ දුෂ්ප්‍රඥාට නෙමෙයි, ප්‍රඥාවන්ත කෙනා, නුවණ තියෙන කෙනාට. අහන ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ තමා තුලින් ගලපලා තමන්ගේ ජීවිතය තුලින් බලන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ තියෙන කෙනා තමයි යෝනිසෝ මනසිකාරය දෙන්නේ තමන්ගේ ජීවිතය. ඒ නුවණ දැන් අපි ඔබට හිතෙන්න පුළුවන් නුවණ කියපුවාම අපි විභාග පාස් වෙලා තියෙනවා, මෙයාට ඕ ලෙවල් තියෙනවා, අයියට ඒ ලෙවල් තියෙනවා, මට මෙහෙම උපාධි තියෙනවා. ඕ ලෙවල් ඒ ලෙවල් උපාධි නෙමේ, ආචාර්ය මහාචාර්ය වෙන්න පුළුවන්. මොන උපාධි ගත්තත් ඒ තියෙන දැනුමයි ධර්මාවබෝධයට ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයේ වැඩෙන විදිහට ඇති කරගන්න ප්‍රඥාවයි කියන්නේ දෙකක්. පොතපත කියවලා විභාග පාස් කරලා යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ දැනුම ඇති වුණා කියලා ජීවිතයේ අවබෝධයේ පැත්තට සකස් වෙනව නෙමෙයි. මොකද ඔබ දැකලා ඇති ඕන තරම් මහාචාර්යවරු සමහරවිට මුළු ජීවිතේම විනාශ කරගත්ත, දුරාචාරයට වැටිලා එක්ක බේබද්දු සල්ලාලයෝ මුළු ජීවිතේම විනාශ කරගත්ත විකෘති පුද්ගලයෝ ඉන්න පුළුවන් මහා උගතුන් අතර. සමහර විකෘති මානසික, සමහර මානසික රෝගීන් වෙන්න පුළුවන්. එක පැත්තකින් විභාග පාස් කළ දැනුම තියෙන පුළුවන්, අනිත් පැත්තෙන් මානසික විකෘති භාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව, ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ ඒක වෙනම දෙයක්. ඒ ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ඇති කරගත්ත කෙනා ජීවිතාවබෝධයක් තුළ අවබෝධයෙන් සංවර වෙන කෙනෙක්. එයා අවබෝධයට ගැළපෙන ජීවන රටාවකට පුරුදු වෙනවා. එයා අවබෝධයෙන් යුක්තව ගුණධර්ම දැන් බලන්න ධර්මාවබෝධය පැත්තේ. සෝවාන් වෙනවත් එක්කම ආරිකාන්ත සීලයක පිහිටනවා. එයා ප්‍රඥාවෙන් තමයි සම්මාදිට්ඨිය සත්‍ය ඥානෙ ලබන්නේ. හැබැයි සත්‍ය ඥානෙ ලබනකොටම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවත් එක්කම, ඒ අවබෝධයත් එක්කම සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඔහු ආර්යකාන්ත සීලෙන් යුක්ත කෙනෙක් බවට පත්වෙනවා. ඔහු අවබෝධයෙන්ම සංවර වෙච්ච ගුණධර්ම පුරණ කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා ජීවිතයේ හැම දේකදීම දක්ෂ කෙනෙක් බවට, හැකියාව ඇති බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත්වෙන. මේ ධර්ම අවබෝධය කරා යන කෙනාටත් ඒ දක්ෂතාවය අවශ්‍යයි. නිවන් දකින්න වීරිය වඩන කෙනාට ඒ දක්ෂතාවය අවශ්‍යයි. ඒ නිසා හැම දේකම හොඳ නුවණක් ඇති, බුද්ධියක් ඇති, ජීවිතේ අභියෝගවලට බය නැතුව මූණ දීලා ඉස්සරහට යන්න පුළුවන් දක්ෂයෙක් බවට පත් වෙන්න. සක්කෝ දක්ෂ වෙන්න. උජූච අවංක වෙන්න. ඊළඟට ආයමත් බුදුහාමුදුරුවෝ කියනවා සූජූච වඩාත් අවංක වෙන්න කියලා. එතකොට අවංක භාවයේ බුදුරජාණන් වහන්සේ දෙවතාවක් නැවත නැවත පෙන්වන්නේ ධර්මාවබෝධයට අවශ්‍යම කාරණය අවංකකම. වංචනිකයට, කපටියට මේ ධර්ම මාර්ගය වඩාගෙන යන්න පුළුවන්කමක් නැහැ. අවංක වෙන්න. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකව ධර්ම මාර්ගය වඩන කෙනෙක් බවට පත් වෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යන්තං සන්තං පදං අභිසමිච්ච, මේ ශාන්ත පදේ වූ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන ශ්‍රාවකයා අවංක වෙනවා, වඩාත් අවංක වෙනවා. උජූච සූජූච වඩාත් අවංක කෙනෙක් බවට පත් වෙනවා. ඔහු රහසින්වත් වැරදි නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු බොහොම අවංක ජීවිතයක් ගත කරනවා. තමන්ගේ අතින් පුංචි වැරද්දක් වෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරන තෙක්. හැබැයි ඔහු කවමදාවත් ඒ වරද සංගවන්නේ නැතුව ආයෙත්ින් සංවරයට එනවා. ඒ කියන්නේ තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න. දැන් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් යතින් පුංචි ශික්ෂාපදයක් බිඳුණත් ඔහු ආයෙමත් නැවත නැවත පන්සිල් ගන්න එකයි. සූවාන් වුණාට පස්සේ නම් එයා අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයකින් යුක්තයි. දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේලා පවා නිතර ඇවැත් දෙසනවා, පෝය කර්ම කරනවා, විනය කර්ම කරනවා, තමන්ගේ අඩුපාඩු හදාගන්නවා, වැටි වැටි නැකිටිනවා වගේ වීරියෙන් අවංකව ඉදිරියට යා යුතු ගමනක් තියෙනවා. ඒ නිසා අවංක වෙන්න. මේ ධර්මාවබෝධය පිණිස ගමන් කරන මාර්ගය තුළ, ධර්මාවබෝධය පිණිස යන මේ ජීවන ගමනේ ඔබ බොහොම අවංක කෙනෙක් වෙන්න, වඩාත් අවංක කෙනෙක් වෙන්න. ඒ තමයි ඔබට ධර්මය පිහිටන්න, මේ ධර්මය අවබෝධ වෙන්න අවශ්‍ය ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ගුණධර්ම නැතුව සුදු ඇඳගෙන හිටියා කියලා, උපාසක ස්වරූපේ චරිත රඟපෑවා කියලා, සමහරලාවට ඇස් පියාගෙන භාවනා කරනවා වගේ රඟපාන්න පුළුවන්. හැබැයි හිත වැඩෙන්නේ නැහැ. ධර්ම අවබෝධයට හිතක් වැඩෙන්නේ නැහැ. ධර්ම අවබෝධයට හිත වැඩෙන්නේ අවංකව ධර්ම මාර්ගය යන වඩාත් අවංක පුද්ගලයා තුළ. ඊළඟ ගුණේ තමයි සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන. බොහොම කීකරු, මේ ධර්ම මාර්ගය තුළ කීකරු ශ්‍රාවකෙක් බවට පත් වෙන. මෘදු නම්මශීලි අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත්වෙන. සුවචෝ චස්ස මුදු අනතිමානී. සුවච කියන්නේ කීකරු කෙනෙක් බවට පත්වෙනවා. මෘදු කියන්නේ නම්මශීලි. එයා බොහොම ගුණධර්ම ඉදිරියේ, සත්‍යයේ ඉදිරියේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ, හරිදේ ඉදිරියේ, නිවරදිදේ ඉදිරියේ බොහොම නිහතමානී කෙනෙක්. ඒ තමන්ගේ වැරද්දක් වුණත් ඒ වැරද්ද නිහතමානීව පිළිගන්න කෙනෙක්. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන කෙනෙක්. නම්මශීලී පුද්ගලයෙක්. ඊළඟට අනතිමානී නිහතමානී කෙනෙක්. එතකොට මෙන්න මේ ගුණධර්ම. දැන් ඔබ බලන්න, ඔබ මේ භාවනා කරනවා. අනේ අපි කරණීය මෙත්ත සූත්‍ර කිව්වනේ, කෝ අපිට ප්‍රතිඵල කිය කිය බොහෝ දෙනෙක් ඔය හිතන අය ඇති. දැන් ඔබ බලන්න මේ ගුණධර්ම ඇත්තටම ඔබ තුල කොච්චර වැඩිලාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සන්තුස්ස කෝච සුභරෝච. ලද දෙයින් සතුටු වෙන, සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වෙන, සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන. ඒ කියන්නේ සරලකම. දැන් මේ සමහරට මේ හැම වචනකින්ම බුදුහාඳුරු පෙන්නන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කෙනෙක් තුල තියෙන්න පුළුවන් තිබිය යුතු සරල ගතිගුණ. දැන් බලන්න සමහරු ඉන්න, කොච්චර කොච්චර ලැබුණත් මදි. ලද දෙයින් සතුටු වෙන්නේ. තමන්ට තෘප්තියක් නෑ. කොච්චර ලැබුණත් මදි. එතකොට එවැනි මානසිකත්වයකින් යුක්ත කෙනාට මේ ධර්ම මාර්ගය තුළ ගුණධර්ම වඩාගෙන ඉස්සරහට යන්න බෑ. මොකද මේ ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ කෙලෙස්වල තියෙන උස්සන්න භාවයක්. අල්පරජක්ක මහරජක්ක බුදුරජාන් වහන්සේ පෙන්වුවා කෙලෙස් අඩුවයි ඉන්නෝ, මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නෝ. ඒ අයගේ කෙලෙස්වල ස්වභාවය අනුව තමයි මේ ලක්ෂණ චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ පිහිටන්නේ. එතකොට තමන්ගේ චරිත ලක්ෂණ තමන් අඳුනගත්තට පස්සේ තමන් උත්සාහ කරන්න ඕනේ මේ ලක්ෂණ කොහොම හරි ටික ටික අඩු කරගෙන යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධයට හිත හදාගන්න. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න. මේ මට ඇති, මේ හොඳටම ඇති, මේ අපිට ඇති කියලා. එතකොට ඒ වගේ අර තමන්ට සමහරුන්ට මුළු ලෝකෙම ලැබුණා මදි. සාමාන්‍ය ඒක මේ තණ්හාවේ ස්වභාවය බුදුහාඳුරු පෙන්නවා මහණෙනි. රන් කහවණු වැස්සක් වැස්සක්. දැන් අපි හිතමු වැහැලා. මේක උපමාවක් ඈ. කහවණු වහින්නේ නැහැ, වතුරුනේ වහින්නේ. එතකොට අපි හිතමු රන් කහවණු වැස්සක් වැස්සක්. උපමාවට බුදුහාඳුරු පෙන්නන්නේ මේ තණ්හාවේ ස්වභාවය මිනිස්සෙගේ කහවණු පිරිලා පිරිලා දැන් කහවණු බදාගන්න එළියට ගිහිල්ලා දැන් කහවණු වලින්ම යට වෙලා ඉන්නේ. දැන් අපි හිතමු බෙල්ල ළඟටම යට වෙලා දැන් කට ළඟටම වැහැලා යට වෙලා ඉන්නේ. දැන් තව චුට්ටකින් නහය යට වුණොත් මැරෙන්නත් පුළුවන්. ඒත් හිතනවා තව චුට්ටක් වහිනවනම්, තව ටිකක් වහිනවනම්. ඒක තමයි බුදුහාඳුරු පෙන්න මේ තෘප්තියක් කොච්චර මේ ලද දෙයින් සතුටු වෙන්නේ බැරි කෙනා. තණ්හාවේ ස්වභාවය තමයි සක්විති රජෙක්වත් කෙලෙස් සහිතව හිටපු රජෙක් කිසිම රජෙක් මට මේ ඇති කියලා තෘප්තියක් ලැබලා නැහැ කියලා. කවුරුත් රජකම් කරලා තෘප්තිය මට මේ ඇති කියලා එවැනි කෙනෙක් නැහැ. සමහරලාවට හූල්ලලා දාලා යනකොට අතහැරලා යනකොට පසුතැවිලා විඳෝලා ලොකු මානසික පීඩනයක් එක තමයි ඊයේදී අතහැරලා යන්නේ. එතකොට මේ තමයි කෙලෙස්වල තියෙන භයානකකම. හැබැයි ධර්මාවබෝධයේ පිණිස යන ශ්‍රාවකයා ලද දෙයින් සතුටු වෙනවා. තමන්ගේ ජීවිතේ බොහොම සරල ජීවිතයක් ගත කරන සුබරෝච කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සමහරු පෝෂණය කරන් හරි අමාරුයි. දකින දකින දේ සමහරලාවට සමහර දරුවෝ ඉන්නවා. ඉල්ලන අරන් දුන්න නැත්නම් දෙමව්පියෝ එක්ක රණ්ඩු ගෙවල් වල බඩු පොඩි කරනවා. බොහොම නපුරුයි, බොහොම මුරණ්ඩුයි. සමහර බිරින්දෑවරු ස්වාමියා හම්බ කරන සියල්ලම විනාශ කරනවා. ඒ තෘප්තියක් නැහැ. දකින දකින දේ අවශ්‍ය වෙනවා. එතකොට ඒ තියෙන ලක්ෂණත් එක්ක ධර්මාවබෝධය කරා යගන්න අමාරුයි. බුදුහාඳුරු පෙන්නන්නේ මේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෙක් තුළ තිබිය යුතු ගුණධර්ම. ඊළඟට අප්පකිත්තෝච සල්ල උකවුත්ති. අප්පකිත්තෝච කියන්නේ වැඩ කටයුතු අඩු සැහැල්ලු ජීවිතයක් තියෙන වැඩ කටයුතු අඩු කෙනෙක්. කියන්නේ බොහොම භාවනා කරන්න හරි වෙලාවක් තියෙන්නේ නැහැ, බණක් අහන්න, බණ පොතක් කියවන්න. සමහරු ඉන්නවා හරියට වැඩ, අනේ වෙලාවක් නැහැ, හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ, බණ අහන්න ඌට කොහෙද වෙලාවක්, භාවනා කරන්න අපෝව කරන්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම බොහොම වැඩ වැඩ වැඩ, කිසිම වෙලාවක් නැහැ වෙලාවක් නැහැ කිය කිය ඔළුව ගිනි ගත්තා වගේ මුළු දවසම දඟලනවා. එවැනි කෙනෙකුට මේ ධර්ම මාර්ගය වඩාගෙන ගුණ ධර්ම පුරාගෙන යන අපහසුයි. ඒ නිසා වැඩ කටයුතු අඩු කෙනෙක් සල්ලවක උත්ති කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. එතකොට මේ හැම ලක්ෂණයකම පෙන්නන්නේ වැඩ කටයුතු අඩුයි කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. බොහොම සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති කෙනෙක්. බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. බොහොම සරලයි, බොහොම සැහැල්ලුයි. අන්නේ වැනි කෙනෙක් තුළ තමයි මේ ගුණධර්ම වඩා ගන්න පුළුවන්කම තියෙන්නේ. සන්තින්ද්‍රියෝච නිපකෝච. සන්තින්ද්‍රියෝද කියන්නේ මේ ඉන්ද්‍රියන් සංවර වෙච්ච කෙනෙක්. ඇස, කන, නාසය, දිව, ශරීර මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනෙක්. ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්ත කෙනා හැම වෙලාවෙම කෙලෙස් සහිත අරමුණු ඔස්සේමයි දුවන්නේ. ඇහෙන් දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් මතක තියාගන්න. ඒක තමයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ හැටි. ඇහෙන් දැක්කන රාග සහිත දෙයක් එක්කෝ ඒ දේම මතක තියාගන්නවා, එක්කෝ ඒක නිමිත්තක්, එක කොටසක්. මතක තියාගන්න. ඒ කෙලෙස් සහිත දේ හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් රාගේ උපදීන උපන් රාගේ වැඩෙන. අපි හිතමු ඇහෙන් දැක්ක ද්වේෂය ඇති වෙන දෙයක් තරහකාරී. ඒක කවුරු හරි ඔබට නිකන් මූණට ඇඟිල්ල දික් කරලා නිකන් රවලා නපුරු විදිහට මොනවා හරි නිකන් සැර කරන දෙයක්, ඒ වගේ දෙයක් ඔබව එක්ක ඔබට ඔබ අපහසුතාවයට පත් කරපු, ඔබ පහත් කරපු මොකක් හරි සිදුවීමක් හිතන්. දැන් මේ දේ මතක තියාගන්නවා. එක්ක එකේ කොටසක් හරි මතක තියාගන්නවා. ඒක හිතනවා මට මෙහෙම කරා, මට මෙහෙම කරා, අසවලා මට මෙහෙම කරා. දැන් එහෙම හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය වැඩෙනවා. අන්න ඒ නිසා ඉන්ද්‍රිය සංවරේ ඇස විතරක් නෙමෙයි, කන, නාසය, දිව, ශරීර මේ පංච ඉන්ද්‍රියම්ම සංවර කරගත්ත කෙනාටයි ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. එහෙමනම් සාන්ත පදේ වූ නිවන කරා යන්න උත්සාහ කරන, ධර්මාවබෝධය කරා යන්න උත්සාහ කරන ශ්‍රාවකෙක් තුළ ඇති කරගන්න ඕන අංග බොහොම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉන්ද්‍රිය සංවර, මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගෙන ජීවත් වෙන කෙනෙකුටයි මේ ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. සන්තින්ද්‍රියෝච නිපකෝච, නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණක් තියෙන්න ඕන. අපි සාමාන්‍ය කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. උපක්‍රමශීලී බව බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම බොහෝ ප්‍රමාණයක් පෙන්වලා දෙනවා. ඒ සබ්බාසෝ සූත්‍රයේ තියෙනවා ක්‍රම හතක්, කැටි කරලා පෙන්වන ක්‍රම හතකට. එහි බුදුරජාණන් වහන්සේ එක ක්‍රමයක් පෙන්වනවා, නුවණින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒවට කියන නිපක, උපක්‍රමශීලී නුවණින්. දැන් අපි හිතමු සමහර වෙලාවට දැන් ඔබ මේව ප්‍රායෝගික ඔබේ ජීවිතයට හිතලා බලන්න. ඔබේ ගෙදර එනවා යාළුවෝ ටිකක් එනවා, බේබද්දෝ ටිකක්. දැන් එන්නේ බොහෝම යාළුකම් කියාගෙන ඉන්නේ අභිගම් බේබද්දෝ. දැන් ආපු ගමම්ම යෝජනා කරන්නේ බොමුද, සමහරවිට වියදම් කරන්නත් ඉදිරිපත් වෙනවා. හරි හරි වාගේ සල්ලි ඕනේ නැහැ, මට සල්ලි තියෙනවා, මං අපි ගියමු. දැන් උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා කොහොම හරි මෙතනින් බේරිලා මග හැරගන්න තරහ කරගන්නෙත් නැහැ. ඒ අයට කරුණු කියලා යහපතට ගන්න පුළුවන් නම් හොඳයි, බැරි නම් ඉතින් තමන් හරි බේරිලා මම හරි මේකෙන් මග හැරගන්නවා කියලා කොහොම හරි මග හැරගන්න. අන්න උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා. ඒ වගේ බුදුහාඳුර පෙන්නනවා සමහර පාරවල්, අපි ගමු පාරක් තියෙනවා, මේ පාරේ තනි අලියා ඉන්නවා. කට්ටි කියනවා යන්න එපා, අන්න අර අලියා ඉන්නවා. එයා කියනවා නෑ මම මෛත්‍රී වඩනවා, මං කරුණී මිත්‍ර සූත්‍රය කියාගෙන මං යන්නේ, අලියා මට ගහන්නේ නෑ කියලා යනවා. දැන් අලියාගෙන් පාර කෑවොත් කවුද වැරදිකාරයා? කරුණී මිත්‍ර සූත්‍රය කිව්වා කෝ අපිට, කෝ ඒකේ බලය කියලා සමන්ට බුදුහාඳුරන්ට බෑනලවත් ධර්මීයවත්. තමන් උපක්‍රමශීලීව මගහැරිය යුතු තැන මගහැරියේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්න ඔය වගේ නපුරු සහිත සත්තු ඉන්න පාරවල්, මිනිස්සු ඉන්න අසත්පුරුෂය, මේ පාර ගියොත් අනතුරේ වැටෙනවා. සමහර පාරවල් තියෙනවා, සමහර වීදි, සමහර ලාවට ඒ පාරවල් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පින්ද පාතේ වඩිනකොට පෙන්නවා. සමහර පාරවල් වල යන්න එපා නපුරු පුද්ගලයෝ, එක්ක වෛශ්‍යාව, සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ගණිකාවෝ ඉන්නවා. ඒ පාරේ පින්න පාතේ ගිහලා අනේ අර හාමුදුරු අමාරු වෙටෙන්න පුළුවා. උන්වහන්සේලාට නැති කෙලෙස් උපදින්න පුළුවන්. යන්න එපා කියන එක මග හරින්න කියන. එතකොට ඒවා ඒ වගේ නුවණින් සලකලා බුද්ධියෙන් මග හැරලා බේරෙන්න පුළුවන් තැන් තියෙනවා. අපි ගමු උද්ඝෝෂණයක් තියෙන එක අදට ගැලපෙන උදාහරණයක් හිතමු. පාරේ උද්ඝෝෂණය. දැන් බෝඩ් උස්සගෙන කෑ ගගහ, දැන් පොලිසියෙන් ඇවිල්ලා කඳුළු ගෑස් කන්න ඔන්න මෙන්න. දැන් පොළු අරගෙන ඉන්නවා ඇවිල්ලා මේ උද්ඝෝෂණයට. කෙනෙක් එතනින් යනවා, නෑ නෑ මම උද්ඝෝෂණය කරන්නේ නෑනේ, මට ඌවා දාල නෑ, මං යන්නේ එතන ඉන්නේ. හරි හරි මම ධර්මයේ දන්නවා, මං බන මං මෛත්‍රී වඩාගෙන මං යන්නම්කෝ කියලා ඔතනින් ගිහිල්ලා කඳුළු ගෑස් හරි කාලා අර අස්සෙන් ගුටි කාලා සමහර ලාවට තමන් අහක ගිහිල්ලා අහු වෙන්න පුළුවන්. උද්ඝෝෂණය කරපියෝ පැනලා දුවයි, පාරේ හිටපු වෙන කවුරු හරි අල්ලගෙන ගිහිල්ලා අහු වෙන්නත් පුළුවන්. මගහැරිය යුතු තැන මගහරින්න දක්ෂ වෙයි. ඒකට කියනවා නිපක, උපක්‍රමශීලී නුවණක් තියෙන්න ඕන. ඔය වගේ අපේ ජීවිතවල කොච්චරනං ඔබහිතාන් ප්‍රායෝගිකෝ ගොඩාක් හිතල බලන් මගහරින්න පුළුවන් තැන්වල මගහැරිලා බේරුණේ නැති නිසා. උපක්‍රමශීලී නුවණ භාවිතා නොකිරීම නිසා කොච්චර මිනිස්සු අමාරු වෙට ලැද්ද. අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගිහිල්ලා. සමහරලාවට අනතුරු සහිත තැන්වල දැන් කවුරු හරි සමහරලාවට අපිටම කවුරු හරි කියනවා මෙන්න මේ බෑග් එක ඔයා තියාගන්න. අපි කෙනෙකුට උදව්වක් කරනකොට බුද්ධිමත් වෙ සමහරලාවට මේ බෑග් එකේ මඩ්‍රව්‍යයක් දාලා ඔබට දෙන්න පුළුවන්. එතකොට එයා බුද්ධිමත් වෙන්න ඕන. එක්ක අපි හිතමු යා ගුවන් ගමනක යදෙනවා බස් එකක යනවා යනකොට තිනවා මේක ඔයාට පුළුවන් නම් මේ ගෙනහිල්ලා මට එළියට ගියාට පස්සේ මේ බෑග් එකම ආමන් ගන්නම් මේ කොච්චර දෙයක්ද කියලා. හැබැයි බුද්ධිමත්ව නුවණින් කල්පනා කරලා ඒ වෙලාවේ අපි බේරෙන්න ඕන තැන්වල බේරෙන්නේ නැතුව සමහරු ඔය වගේ අමාරුවේ වැටිච්ච අවස්ථා කොච්චර තියෙනවද කියලා හිතන්න. ඒ වගේ මොකුත්ම නොදන්න මිනිස්සු අනතුරේ වැටිච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අසත්පුරුෂයෝ ධර්මීය නොදන්න පුද්ගලයෝ දුරාචාරයට යොමු වෙච්ච අය ඔබ අකුසලයට පොළඹවන්න උත්සාහ කරන අය පාප මිත්‍රයෝ මගහරින්න. සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ධර්මයට උපකාර කරන එවැනි අය ඇසුරට යන්න. බලන්න මහා මංගල සූත්‍රයේ පළවෙනියට බුදුහාඳුරු පෙන්නේ අසේවනාච බාලාණ පණ්ඩිතානංච සේවන. බාලයන් ඇසුරු කරලා ධර්මාවබෝධය කරා යන මාර්ගය සම්පූර්ණයෙන් වැහෙනවා. පණ්ඩිතානංච සේවන. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරට යන. හැබැයි මිනිස්සු එක ගැටෙන්න යන්නේ නැතුව උපක්‍රමශීලීව හොඳ හිත තියාගෙන. ඒකට තමයි නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අන්නේ නුවණෙන් ඔබ ඔබේ ගමන යන්න දක්ෂ වෙන්නොත් අන්න යාටයි මේ නිවන් මඟ පෑදේ. බලන්න කොච්චර අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නනවාද. ඊළඟට අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දු. එයා වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙනවා. කුලේසු අනනුගිද්දු මේ කුලේ නොඇලිච්ච කෙනෙක්. බලන්න සමහරු මේ කුලේ අපි අසවල් ජාති අපි අසවල් පලාතේ අපේ පරම්පරාව මෙහෙමයි අපේ තාත්තලාගේ කාලේ මෙහෙමයි මේ වගේ ඔළුව ඉදිමවාගෙන ඉන්න පිරිස කොච්චර ඉන්නවද මේ සමාජෙ. ඒ මාන්නක්කාරකමත් එක්ක ඒ කුලයත් එක්ක කුල මල මේ වර්ග ભેද ජාති ભેද මේ මනුස්සත්වයේ පහලට දාලා මෙවැනි පහත් දේවල් අල්ලගෙන ඔළුව ඉදිමවාගෙන ඉන්න අයට ධර්ම මාර්ගේ වඩා ගන්න බෑ. ඒ නිසා මෙන්න මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්ත කෙනාට අන්න ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට පෙන්නන්නේ නචකුද්දං සමාචරේ කිංචීන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. එතකොට ඒ කෙනා එතනින් එහාට තියෙන මේ මෛත්‍රී භාවනා වඩන හැටි සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා සියලු සත්ත්වෝම සුවපත් වේවා. ඒ කරණීයමිත සූත්‍රයේ එතනින් එහාට මේ මෛත්‍රී භාවනාව ගැන මම බොහොම සරලව ඔබට කෙටියෙන් කියලා දෙන්න. මේ මෛත්‍රී භාවනාව පතුරවන්නකොට සත්ත්ව වර්ගීකරණයකුත් මේ දේශනාවේ පෙන්නවා. ඒකේචි පාන භූතස්සී තසාව තාවරාව අනවශේෂා දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තුලා දිඨාවා යේ වද්දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. කොහොමද මෛත්‍රී භාවනාව අපි පතුරවන්න මෛත්‍රී වඩන්නේ? දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු මහන්තාවා මහත ශරීර ඇති සත්තු මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු රස්ස කුඩා සත්තු අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු දිඨාවා යේ වද්දිඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඒ සියලුම සත්වයන්ට සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. භූතාව හටගත්තු සත්‍යෝ සම්භවයේ සීව හටගන්න ආසන මේ මව් කුසවල් වල බිත්තර ඇතුලේ වැඩෙන තාම ඉපදිලා නැහැ ඉපදෙන්න ඉන්න සත්තු. එතකොට බලන්න මේ සියලු සත්‍යයන් අරමුණු වෙන්නේ නැද්ද කියලා. මේ වර්ගීකරණය තුළම ඔබ හිතන්න මේ ලෝක අපි දිට්ඨාවායේ වද්දිට්ඨා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු. උපදින්න ඉන්න සත්තු ඉපදිච්ච සත්තු. හැමෝම අයිති වෙනවානේ හැම වර්ගීකරණයකට. ඊළඟට දීර්ඝ ශරීර ඇති සත්තු. මහත ශරීර ඇති සත්තු. මධ්‍යම ප්‍රමාණය කුඩා ඉතාම කුඩා. ඊළඟට අනුක කියන්නේ ඇහැට නොපෙනෙන. අද අපි අන්වීක්ෂෙන් බලලා කියන්නේ මෙන්න මෙහෙම සත්තු ඉන්නවා කියලා. ඒ කියන්නේ අමනුෂ්‍යෝ නෙමෙයි අන්වීක්ෂෙන් අපි හොයන්නේ. ඒත් ත්‍රිසංගත සත්තුමයි මතක තියාගන්න. අමනුෂ්‍ය අන්වීක්ෂෙන් හොයන්න පුළුවන්කමක් නැහැ. අමනුෂ්‍යය දිහා බලන්න නම් අමනුෂ්‍යයන්ව දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා චුතූපපාත ඥානය උපදවා ගන්න. එහෙම නැත්නම් දිවස් නුවණ දිබ්බ චක්කු සාමාන්‍ය මිනිස් ඇහෙන් පේන සීමාව ඉක්මවා ගිහිල්ලා දෙවියන් බ්‍රහ්මයන් ඊළඟට අමනුෂ්‍යයන් මේ උපපාතික සත්‍යයන්ව දකින්න පුළුවන් ඒ දිවසේ චුතූපපාත ඥානෙ කෙනෙක් මැරුණට පස්සේ කර්මාන් රූපීව ඒ සත්ත්ව ලෝකවල උපදින ආකාරය දකින්න නුවණ. එතකොට එවැනි නුවණකින් තමයි මේ සත්‍යයන් දකින්න තියෙන්නේ. දැන් බලන්න අපි නොදන්නකම නිසාම බොහෝ පිරිසක් ඒ සත්‍යයන් දකින ක්‍රමේ බුදුහාඳුරෝ පෙන්වලා දීලා තියෙද්දී ඕපපාතික උපත පිළිගන්නේ නැති කොච්චර පිරිසක් ඉන්නවද ওই දිව්‍ය ලෝක අපාය කොහෙද තියෙන්නේ මන් නම් පිළිගන්නේ නැහැ ඌ ඔක්කොම මෙහි තමයි කියන අය කොච්චර ඉන්නවද කොච්චරින් බෞද්ධ නමෙන් හිටියද සමහරු බෞද්ධ බොහොම උපාසකවරු බොහොම ධර්ම දැනුමක් තියෙන අය හැටියට පෙනී ඉන්නවා හැබැයි දිව්‍ය ලෝක අපාය පිළිගන්නේ නැහැ ඕපපාතික සත්‍යයන් පිළිගන්නේ නැහැ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨිය විස්තර කරද්දී නවවෙනියට විස්තර කරේ ඕපපාතික උපත පිළිගන්න කෙනා දිවුලෝ බබලව නිරය ප්‍රේත ලෝකේ ඒ උපත ඕපපාතික සත්‍යයන් ගැන පිළිගැනීමම ලෞකික සම්මාදිට්ඨියට අයිති දෙයක්. ඒක පිළිගන්නේ නැහැ කියන්නේ යා නිහත මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ එතනින් එහාට. යාට එතනින් එහාට ධර්ම මාර්ගයේ විවර කරගන්න බැරි වෙනවා. එහෙමනම් මතක දැන් බලන්න මේ පිරිත් කිව්වට කරණීමිත සූත්‍රේ පොත බලාගෙන කියුවට මේ දේශනාව තුල මේ ගුණධර්ම පිළිහිටන්න කොච්චර ජීවිතය අපි වෙනස් කරගන්න ඕනද කියලා හිතත් ඒ නිසා මේ හැම සත්‍යයක්ම අරමුණු කරගෙන සබ්බේ සත්තා භවන්තු සුඛිතා මේ සෑම සාර විශාල සත්තු පුංචි සත්තු මධ්‍යම ප්‍රමාණි සත්තු කුඩා සත්තු ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු අන්වීක්ෂයෙන් බල්ල හොයන්න තරම් ඉතාම සියුම් සත්තු වටකුරු හැඩයෙන් යුත් සත්තු හටගත් සත්තු හටගන්න ඉන්න සත්තු මේ සෑම සත්වයකම සබ්බේ සත්තා භවන්තු සුඛිතා මේ සෑම සත්වයකම සුවපත් වේවා කියලා මෛත්‍රීසිත වඩන. ඒ මෛත්‍රීසිත වඩන ක්‍රම බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා. දැන් තව දේශනා දැන් අපිට මේවත් එක්ක ගලපලා ගන්න පුළුවන් තව බොහෝ දේශනා තියෙනවා මෛත්‍රී ගැන බුදුහාඳුර කරපු දේශනා. සංයුත්තනිකායේ තියෙන මෛත්‍රී භාවනාව ගැන වදාළ දේශන ගොඩක් මජ්ක්‍ධිමනිකායේ අනුරුද්ධ සූත්‍ර විස්තර වෙනවා. අප්‍රමාණ ක්‍රමයට මහග්ගත ක්‍රමයට මෛත්‍රිය වඩන භාවනා ක්‍රම ගැන. එතකොට මේ වගේ දේශනා ගොඩාක් තියෙනවා. ඊළඟට මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී භාවනාව වඩලා ලැබෙන ආනිසංස ගැන තියෙනවා. සත්තුන්ට පවා මෛත්‍රී වඩන හැටි සර්පයන්ට මෛත්‍රී වඩන හැටි කන්ද පිළිතේ තියෙනවා. සර්ප කුල වලට බෙදලා විරූපාක්ක, චබ්භ්‍යාපුත්, ඒරාපත, කණ්හා ගෝතම කියලා මේ සර්පයන් කොටස් හතරකට විශේෂයිත සර්ප වර්ග බෙදාගෙන මෛත්‍රී වඩන හැටි. එතකොට බලන්න අපි මේ දැනගන්න මෛත්‍රිය කියන එක අපිට කොච්චර පුළුල් පරාසයකට තේරුම් අරගෙන අපේ මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්. අපිට දිසා වශයෙන් මෛත්‍රී වඩන්න පුළුවන්. මේ කරණිමිත සූත්‍රෙත් ඒක තියෙනවා. උද්දම් අදෝච තිරියංච. උඩ යට උඩ දිසා උද්දම් කියන්නේ උඩ දිසා. උඩ දිසාවේ සත්තු නැද්ද? කොච්චර ඉන්නවද අපි දැක්කේ නැති වුණා. සමහරවල් අපි දකින්නේ පියාඹගෙන යන සතෙක් කුරුල්ලෙක් අපි දකින්න පුළුවන්. මේ අහසේ උඩ දිසාවේ ඉන්න සෑම සත්ත්වෙක්ම ඇහැට පෙනෙන නොපෙනෙන මේ අහසේ ඉහළ ඉන්න සෑම සත්ත්වෙක්ම අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. අදෝච කියන්නේ යට දිසාවේ. පොළොව ඇතුලේ පොළොව හාරන්න හාරන්න කොච්චර සත්තු ඉන්නවද කියලා හිතන්න. මේ පොළොව ඇතුළට ඇතුළට කොච්චර සත්තු ඇද්ද? මේ පොළොව ඇසුරු කරගත්ත යට දිසාව ඉන්නේ සෑම සත්වයෙක්ම සුවපත්වේවා කියලා ඒ සත්වයන්ටත් මෛත්‍රී වඩන. තිරියංච කියන්නේ හාත්පස තියෙන දිසාවල්. උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව. එතකොට මේ දිසා ඔක්කෝම මේ හාත්පස දිසාවල් 8යි, උඩ දිසාව යට දිසාවයි ගත්තාම දිසා 10යි. අපි කියන දස දිසාවට. මෙන්න මේ උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං, බාධාවක් නැතුව, අවේරං වෛරසිතක් නැතුව මෛත්‍රී වඩන්න කියනවා. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා, මේ සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෛත්‍රී සිත පතුරවන්න. ඒ මෛත්‍රී වඩනකොට මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තමන්ගේ දිවි දෙවනිකොට ඒ දරුවට මෙත් සිත පතුරෝලා, ඒ දරුවට ආදරෙන් ඒ දරුවව සෙනෙහසින් ආරක්ෂා කරගන්නවා වගේ ඒවම්පි සබ්බ භූතේසු මේ විදිහට සියලූම සත්වයන් ගැන මෛත්‍රී සිතක් පතුරුවන්. දැයි මෛත්‍රී එතනදී මෛත්‍රී භාවනා වඩනකොට අපි ඒකන ඉස්සල්ලාම අත්තානං උපමං කත්වා, තමා තමා උපමා කරගන්න. ජීවිතයේ තමන්ට මෛත්‍රී වඩලා තමයි අපි අනික් සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න පුරුදුවෙන්. ඒ නිසා ඒක තවත් පෙන්නනවා තමන්ගේ දිවි දෙවනිකොට තමන් දරුවෙකුට ආදරය කරන අම්ම කෙනෙක්. බලන සමහර අම්මලා දරුව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන අම්මලා ඉන්නවා. තමන්ගේ දරුවට අනතුරක් වෙයි කියලා සමට අම්ම ඉදිරියට පණිනා ඉන්න. තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළා. එතකොට තමන්ගේ දිවි දෙවනිකොට දරුවෙක් ගැන, එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ දරුව ගැන හිතන්නේ යම්සේද? ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ, අප්‍රමාණව සියලු සත්වයාට මෛත්‍රී වඩා. ඊළඟට මේ මෛත්‍රී භාවනාවේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි පින්වතුනි, මෛත්‍රිය වඩනකොට තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විකත මිද්දෝ ඒතන් සතින් අදිත්තේය බ්‍රහ්ම මේතන් විහාරං ඉදමාහු. හිටගෙන ඉන්න ඉරියව්වේදී, ඉඳගෙන ඉන්න ඉරියව්වේදී, ඇවිදිනකොට, සක්මන් කරනකොට, සයානවා නිදාගෙන ඉන්න ඉරියව්, මේ හැම ඉරියව්වෙම, සතර ඉරියව්වෙම. එහෙමනම් අපිට මෛත්‍රිය වඩන්නේ මෙන්න මේ විදියට විතරයි, ඉඳගෙන විතරයි, මේ විදිහටයි කියලා විශේෂ එක ඉරියව්වක් නෙමෙයි බුදුහාඳුරු පෙන්වුවා. ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, නිදාගන්න ගියා, සතර ඉරියව්වෙම මෛත්‍රිය වඩන්න. මේක බ්‍රහ්ම විහරණයක්. මේ දිව්‍ය විහරණයකින්, බ්‍රහ්ම විහරණයකින් වාසය කරනවා කියන මෛත්‍රී සිත වඩනවා කියලා. ඊළඟට මේ දේශනාවේ කරණීයමිත සූත්‍ර ඔබ ගාථාවෙන් ගාථාව බලන්න අපි මේ කතා කරපු, මොකද බොහෝ පිරිසකට මේ දේශනාව කටපාඩම් ඇති. ඒකත් එක්ක තමයි අපි ඔබට මේ අර්ථ කියලා දුන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දස්සනේන සම්පන්නෝ කියන්නේ දස්සන විසුද්ධිය, මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්නවා. එතකොට එයා ඒ දෘෂ්ටිවලට නොබැඳී, කාමසුකල්ලිකානුයෝගී, අත්තකිල මතානුයෝගී, මේ දෘෂ්ටිවලට නොබැඳී නිවරදි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා, බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තේ නිවරදි මාර්ගය ඔස්සේ. එයාගේ හිත වඩාගෙන එයා දස්සනේන සම්පන්නෝ, මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව, සම්මා දිට්ඨියෙන් යුක්තව, කාමේසු විනේය ගෙහෙදා, මේ කාමයන් ගැන නොඇලි, කාම ලෝකයේ යලි නොයන ස්වභාවයෙන් යුක්තව, නහි ජාතු ගබ්බසේයම් පුනරේතීති, ආයමත් කාම ලෝකෙට නොයන ස්වභාවයෙන් යුක්තව එයාගේ ගමනේ අවසන් කරගන්න. ඒ කියන්නේ න ආගාමි, ආයමත් කාම ලෝකෙට එන්නේ නැහැ කියන්නේ අනාගාමි මට්ටමටම හිත වඩාගෙන. අනාගාමි වුණා කියන්නේ එයා එතනින් එහාට සුද්ධාවාසී ඉපදිලා එහි පිරිනිවන් පානවා, ආය කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙමනම් මේ කරණීයමිත්ත සූත්‍රය පිරිතක් හැටියට අපි සජ්ජහායනා කරනවා වගේම බලන්න මේ දේශනාව භාවනාවක් හැටියට, අනාගාමී තත්ත්වයටම හිත වඩාගෙන සසරින් ගැලවිලා නිවන කරා යන මාර්ගයේ බුදුහාඳුර මේ දේශනාවේ කැටි කරලා පෙන්නනවා. ඒ නිසා හැබැයි ඔබට තේරෙනවා ඇති මේ දේශනාව තුළ නිවනට කැමති ධර්මාවබෝධය ලබන්න කැමති ශ්‍රාවකයා මුලින් මැතිකර ගත යුතු කරුණු කීපයක් පෙන්වා. පළවෙනි ගාථා දෙක අන්නේ කරුණු ඔබ තුළ තියෙනවද කියලා ඔබ හැමවෙලායම බලන්. සක්කෝ උජෝච සූජෝච සුවචෝචස්ස මුදු අනතිමානේ සන්තුස්සකෝච සුභරෝච්ච අපකිත්තෝච සල්ලවක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප ගබ්බෝ කුලේසු අනනුකිතු. මෙන්න මේ ගුණධර්ම ඔබ තුළ ඇතිකරගෙන ධර්මාවබෝධය පිණිස වීරිය වඩන්න උත්සාහ කරා. අන්න එතකොටයි පිංහතුන අපේ ජීවිතය මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ බුද්ධ ශාසනය තුළ මේ බුද්ධ දේශනාවලින් අපිට අර්ථවත් කරගන්න පුළුවන්කම ලැබෙන. ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ කරණීමිත සූට දේශනාව ඇසුරේ අද මේ පැහැදිලි කරදීම මේ ධර්මාවබෝධය පිණිස මේ දේශනාව ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-140-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබරදායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමක වත්.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේමය.

0: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
1: සොතිර කුවන් පෙතලියා.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවුවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පල රස විඳිමින් සිටියා බඳුය.
1: සුතිර කුවන් පෙතලිය.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේමය. ධම්මපදය යම්පද.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආබාධෝ ඨානසෝ
2: සුදිල ගුවන්විදුලිය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නම් නොසලකයි ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය ධම්මපදය යමකවර.

0: වාසියක් වීමට හේතුව. පින්වතුනි, කුජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මය කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා, ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුනා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමග බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේස උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම් කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වතුනි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.
1: ඊවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: මස්ලි නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ගුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිලි ගුවන් විදුලියයි.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනමද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකියි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේමය.
1: සුතිර කුමන් පෙතලියා.

0: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන්විදුලිය.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිර කුවන් පෙතලිය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

පවුකරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

0: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍යය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
2: සුදුල ගුවන් විදුලිය

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇතිවෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්වා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්නත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේමය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

යාළුවනි, දිනපතා 500 රුපියල් සිට 506 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවක්.
1: ඉදිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉදිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිරින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉදිකට පූජා කිරීමේ ආනිසංසවාසයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරය අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: சுதில குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළවෝ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිවමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Acchanti sabbe maranam ahancha. Bhumatma sedahasitin yuttava sakas karagattā vu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaitirajānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalā vu mal pahang suwanda dun dæhat gilan pasa bihit baḍu ādiyū buddha pūjāvan aṭa pirikara ආදී පුද පූජාවන් තුන්ලොව සනසාවදාල සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජාවිත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජාවිත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 90ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: 빼돌려요.
1: චත්‍රපූජා කිරීමේ ආනිසංස. අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරුව පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණපොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟ කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල අටක් ඇතිහෙයිනි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මාමිකාවියට කලාවකීචනය පුංචි තක් ගන්නමින් පැහැදිලික දෙන්න සනම් බොහ බීර ගැම අරුත පවතින වචනයක් අව කියල සහන් කර මිනිස්ගේ මුක ලැදි ඒනි සෝකය දෙනාබී අගේය ආද කලාවෙනගින් භාවයන් ප්‍රකිරීම ඇත්නං තිනිර්මාණය කිරී කලාවකි අඳුරවාරවා මිනිසගේ භාව සංයම්ශීලී කරවා විදිරි පත්වනවා සාර්ථ නිර්මාණයකදී සිද්ධ වන්නේ එම එම නිර්ණය රසද අප කවුන් දැයි නැගනීට සැලවීමයි එවිට අප රසක්ලාවිය නුව වෙනවා කිසියක් දකිනවාට වඩා අපූර් ආකාරයේ නිර්මාණයකොට ඉදිරිපත් කිරී සැබලාකරුවගේ ලක්ෂක් බව තිතිබේ ඔන්න හොමයි කලාවන ලස්බෑකරුවක් නිර්මාණයක් දිවන්නේ බඳ අවධාට යොක්‍රමින් අපි තවදීරු ගිරක මිහිර එදාහාගම්.

සාම්ප්‍රදායික ගීත කෙවුණු ඔහු නාට්‍යට අපූර්ව ආකාරයෙන් ගීත රචනා කළා. හොයි හිමුණක් 1961 වේදිකට වූ නර්ගයනා වේදිකා නාට්‍යයෙන් යුරු අප්‍රිය මා උපුටා ගතම ගීතය සුපිත ඊරස විකුලි නේකරු ඉපදරය දයානන්ද ගුණමයන් අනුනිර්මය සෝස ගලමහා ගීතේ මුල් වෙනය ආර්ය සල්මන් ශේකා

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුභවිඳී රසවිඳිමු වැඩසටහනින් අපි ඉඳහිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරමු ලබනවා. මම ඊළඟට තෝරාගමු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටය මහරෑ හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි. ගායනා කරන්නේ මේ ගීතය මොහිදින් බෙක්. අහලා බලන්න. සුමිහිරි, ඔබේ මතකයේ රැඳුණු සිත් රැඳි ගීතයක් මේ.

නවරස අතරින් ශෘංගාර රසය මහා පුදුම දෙයක්. පෙන්වතුන් එක්වන විටත් වෙන්වන විටත් ඇතිවන්නේ ශෘංගාරයයි. පියේහි විප්පයෝගෝ දුක්කෝ ඒ බුදුබණ. ඒ ගැන මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. කරුණාරත්න අභිෂේකරයන්ගේ පෙන්වතිය හමුවීමට ඉඩ ලබා දීලා තිබුණේ නැහැ ඔහුට. පෙන්වතා හමුවන්නට ඉඩ නොදී තහංචි පලවා තිබුණා පෙන්වතියට. පෙන්වතියට මේ නිසා මේ දෙදෙනාට තම නිවෙස් දෙකම හිරගෙවල් දෙකක් වගේ තමයි තිබුණේ. පෙන්වතියගේ නිවසට දූතයෙකු යැවීමට රචකයාට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අභිෂේකරයන් තෝරාගන්නේ අපෝරු දූතයෙක්. එන්න මද නලේ යනුවෙන් සුළඟට ආමන්ත්‍රණය කරනවා. සුළඟට බාධා කළ හැකි කෙනෙක් මෙදියත නෑ. ඒ සුළඟට හිමින් සිරුවේ පෙන්වතියගේ කුටියට ඇතුළු වන ලෙසට කියා සිටියේ. තම දුක ඇයට පවසන ලෙසට කවියා කියා සිටිනවා. මේ ගීතය කාව්‍ය ගුණයෙන් සපිරි මහා අනර්ග ගීයක්. මහා කවි කාලිදාස මේගය දූතයෙකු කොට සෝක පණිවිඩය පෙන්වතිය වෙත යැවූ ආකාරයත් මෙහිදී සිහිපත් කර සිටිනවා. වැහි වලාවක් වෙනුවට මදනල තෝරාගෙන සිය පෙන්වතියට හසුනක් යැව්වේ අපේ කරුණාරත්න අභිෂේකරයන්ගේ. මෙම ගීතයෙහි කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය සපිරි තිබෙනවා. තිලකසිරි ප්‍රනාන්දු සංගීතවේදියා භාවපූර්ණ අපූරු ආකාරයෙන් මේ ගීතය ගායනා කොට තිබෙනවා. යුග යුග හදරදී ඒ ජනප්‍රිය ගීතය මෙන්න. ගීපද කරුණාරත්න අභිෂේකර සූරීන්, තනුව සංගීතය ගායනය තිලකසිරි ප්‍රනාන්දු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් මුදලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුවෝ හරිම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්තු ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සේ බුදුහාමුදුරු බුදුවීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ. ගෙඩි රෝග නොසෑදේ. කැසිලි රෝග නොසෑදේ. මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ. දද රෝග නොසෑදේ. සරව ගලන රෝග නොසෑදේ. මැලපීම් නැත්තෙක් වේ. තැති ගැනීම් නැත්තෙක් වේ. ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ. පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ. කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාඥක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙන් බවට පත්වේ. සතුරන් නැත්තෙන් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත්වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුවෝ වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසුදු කරගෙන බෝමලුව පිරිසුදු කරන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමු දැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: දෙක ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය.
2: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1